ශිවතු පාවහජ සෝකවනත බං සහමීත සෝසෝක සාදු සංප්‍රීත ජයස සෝවාක කරහ පරිකරණ ස සෝවා පජහර්ජ සරණයන කයෝ පාවි රෝගණ ජය රෝගමට හරවකතුලායි සරුණදාන මහරනාමකා ජබනානක දර්ග ප්‍රවාන මන ප්‍රබෝධ හරකනාය දහද තාවතාවට හායතාකෝ බෙගණන රගකුය ජාකරත බසාහර සුවයි කාරතතු ටඩා හරනාම් සෙමර සිමර සදාසුපාවූ පවබෙන සපුරන් හොයාසුන් උපාගතු පයාතුම් ප්‍රගා තතකාරු ජාග බසාාවනාසී ගහුණනාන් කාටි ජම්පාසී